0: තෙවලියනු අල්ලගේයාන්න ටේලාට සයික්සට උටදයන්න අටක් තමානයකට සිලාම රබට් කබ්වීටක් වචසාවටාව
1: සිබිසි උකතොත්තම පිවරලේද හසානතුම් පලිසි කොහරි සක්ති මරගකින් අන්නේ ලාතු පිෙනස්වාරසිූ ලාක්තමේ පිනස්වාරසීමක්කූ තුොහොටාව සහලාක්සි මතිල්ලකු අහතයි මල්ල අනේ අර හවුජයාවකුණනයක්තුටකින් අම්මයුත් අහිකක්කාර සම්නින් තකුන්ලා හිමක්කුණ කන්නයක්තුයි පලේසිීන් සවිඩි සික්ෂණි අකාකුල ඉනූගුන්නේ ලක්ෂම තිල්ලකු අගුණක් ආගත් සැබන් ගොතිල්ලකු එච්චමනි පලිසි කුටිකු සිිලක්ෂමජ 42නය අක්කාගොලෙ ඉජිවල්ලොක් සුපිග නම්මලුතාන්න උල්ලොලි මාගලච්චය අනිත්තයිලිම ලෞක්ෂමජෝ අඟක්ලාක ජමි කංගම්නේ පසිජච්චජලය ගුලෞක්තු පිජාගල වන ඉනවක්සි යොමින මානලි පලිසි කුටු සහුමන ඇතු ලාක්තුවකින් අම්මයුණෙක් අම්මලුතා කොටටටරිගයක්ත හොජිල්ලුටි කංගම්නි පලිසි කොල්ල බිගනි තාක්කෝ අපෙක් හොටියයුජුනිින් අම්මලුකින් උනිගනි තාකෝ අපෙක් සුක්තවසික ජමිු තවතුුත්තුමිනක් තහරන කල්ලෝ සුබිගක් හතාන්න සැප්ටම්ර 15 එහඳුනේ කක්තුවවි මේ ලාක්ට සැල්ලමියුට අනුත් උුවන පැක්මීතු පසිජෙත්තිස්ලේ හොසි මජු මක්කුුණේ ඉනවක්සික සුවන්නේ මුත් හම්මලු අසිගින් නොපින් මරයුතිනු වන පැක්මි පලේසික්කුටිට රසිමල්ලුටී නැලුනැසිලවතු තෝනි සැවනයක් කයකුලික් තිකු ජමිනිියෝජු පිංච්චමි උන්නුක්කුන් පසිජත්සසිලේ ඇඟුල්ලුනි තක්කුව කපිජවුජු හන්නෙම්මත් අඟකර ජවුජුමි නික්ගිංආගනි නුනලි පවජවුම් අම්මලුටාන අනිකුමන්නින් ඉට්ටු විලකි ජංගිට අඟක්කාගනි අම්මලු කපිසි ගශෝලතුනි අන්නමික් අක්කාකුලින්නේ ෆෝඩිස් අම්මලුතාන්න නම්මිනි සපුටිකුන්න ලෞක්ටු ආන්නකනි පලිසික්කූටු හොලෙලා උම්මජු රහතාන්නකු අංගුටි අනිගමි තිල්ලිගංආල තිල්ලිගක්තුමිනියෝජොක් අම්මලු හතාන්න කපිසිලගෙල්ලුනේ අසිංආගන ඉල්ලමිනි තාන්න තකුණේ අක්තුමිනියු තිල්ලුකු ලටනයි පාන්නේ තුරලගේ ලෞක්ටෝ කම්මලවාන්නයක් බිලයකොච්චවුල්ලුනේ කිසැනි පලිසික්කු හක්සිම ජොහනයගුණනිර්ණයරයන තන්නේලා පසි ජවසිම ජොහි මච්චිසා ලනම ජුක්කෂයනි නනි ජමිනෙක් උල්ලු සයින්නම්මි තිකු ජවුලක්තුනි පලිසික්කු හක්සිම ජුත්තාන්න ආග ජාක්තුබීන් අමිනි උබල්ලයි ජෝ අම්මල උතාන්න ඉනොක්සි ගශුවන්නම පසි ජත්සසලයන් උතිල්ලකුටක්කොත්තවාන්නක්තගෙනමු තිල්ලිගන්නමොත් අම්මලු සුගේසි ජක්තුමින උනලිච්චජක්කුත් අංගි ජක්කාම්මරින් ජීනි කේරියන් ඔහලාවතු ඉනුන්නික් තුසරුම් තුසරණෙර ජඟකු එලාතාකො තුසක්තිතවපට හුදනක්තවතුයින ජාංගිතුන් උනලිච්චජයි අමිසුහෝවඇතව ගසෝක්තිල්ලකු උකෝක්තක්තුමි කේරියන් තන්නේ හලුන්නේ ලවක්තු තුසක්තිච්චිගයක්තොක්තුනි
2: Before we make any plans,
1: panalaungin ningilin lunin, amalu atako kaudi sa kanilaungin tilugin, nunalinik to sa kaho majong, nunabutung abiko kati makatakalaw majong, amalu titakasi malu di kati matsiak tuminiw na kayo jod, amalu unalit sa jayit, kinaw jak kut ikajokun naktuit, ikhanay janik hilin niya titilutilu inunin, apal ang jokang hati